0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌරතකා ඛියාලුතං අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලූමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගෙ හමජෙහුමා කුරි එරුමක් බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළො එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානෙ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අලුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅමිනුන්ගෙ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණේ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගේ කුඩ දරිෆුලත් දින්න සේහතෙක්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොක්ගෙන් බලිබෙදානේ එකමකු හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරේ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරාන් ජෙහේ ෆදයකුන් හනුහුරගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: මී අහම

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයි පිළවැදේ නමුග අබදුවස්
1: දත්තා කොළම් නොහර මේ ගොඩිගයි ශීදේ අහරෙන් කොළම් හොරලා ෆාන දත්තයි ශීදේ
2: හාද නංගලේ කොක්කෝ වර බොඩ ශුක්‍රියා
1: ಕೊದ್ದೆವೆ ಕುಡ ಕುಡ ಹೇವ ಕಮಕುಂ ಎಹೆ ಮೀಹೆ ಗೆದತರು ಅಮಾಂವೆ ಉಫಾವೆರಿ ವೆದಾಣೆ
3: ಮೀ ಹಿಯನೆ ಹಿಯನಿ ಗ್ಯಾಡು ದಿವೆ ಎಫ್ ಎಮ್ಮು

අදම මිකඩියක කුරියම් මේගෙන්දිය ෂෝගේ නෙවමකා හැම මෙයි මියද සම ෂෝගේ ගෙනස්තේ ඔමිදී ඔමගේ හුන් තෙරින්න කමුදිය ලවත රික්වෙස්ට් කුරි ලවත ෂෝගේ බෑවිරවාන් රි මේ මෙසේජ් කොලි බයි ෆරාතක ගුලා මිලෙවනි හුරිහා ෆරාතක ක ගුලේ නුලෙ වෙංගේ તો වගුතු එක්ගතුම් ඔමෙන් එහෙමස් මාදමා සම මේ ගඩීග මි ෂෝ කුරිය දානි කොමෙ දෙහි ගෙස් තිහෙකුන් එකාරකට බයි කුරිය ගෙන්දා ෂෝ මේ ෂෝ එකි මාදමාගේ ෂෝ යවෙස් ඉන්තිසාර කුරවානි කම් ගේ උම්මීදුග අඬ ඔ මේ වකිවෙලනි එමෙහා ෆරාතක වර පාච්චවිරි තුහකෙන් එදෙමු. අස්සලාමු අලයිකුම්.

හමකශවරුන් හරුදනා බිනායි ෆදෙන් සෆ සෆන් එතුරිගෙන් තිබේ එකලාන්ගේ මගුගා හඟුරාම කුරා මීහුන් දෙකේ අල්ලාහ් ලෝභියේ බොඩිගෙන් වෙතේ.

0: ජෝෂා ෆෝරියයාක අඩෝ සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑමද ජිස්මුවියා මේ පුරාණයේ
0: දිවහි එෙන් දිවහින්නයකු

0: මිලවන්නනේ ෆිල්ම් එකක කොහේ සාමික
1: තිලවන්නනේ ඒකද මේ හාසහිය පෙන්වක් පුතින් දෙකේ
0: තනුන් එයන්න හිතාම්වර ලවේ මිදෝ එලවනේගුන්ද දෙම්මති කියාහේ යේ ප්‍රොබ්ලම් මිලවන්නනි ෆිල්ම් එක නිසා
2: ලවන්නනි
1: देखो
2: इन्हें ये हैं ओस की बूंदे पत्तों की गोद में आसमान
0: के थीम ला थारे जमीन पर अन्ननी
1: याद दे तेरे देते
0: ओहो मतलब हम एक को अन्ननी
1: थारे जमीन ऐ एक खुदी नशा
2: करो किनारे खूटे से बंदी है हवा मिल के छुड़ाओ सारे
0: आजाओ
2: पतंग
0: आर्ट कॉम्पिटिशन कर दो මොළොංගේ
1: මොළේ
0: ආරම් මොළොංගේ ඔකේ මේ මිසෝ ෆිල්ම් මිකරන් හොල් සුවල් තේකින්ගේ රංගලත දී අමිල්ලෙ ගබු කරන් ත මිනාති රංගල නැතිජා දී බිජකව මේ ඉම්තිහානු
1: දෙ මාවුර රංගල නැතිජා නුදි පුනස් එම්ම උපාවා එකම කි දෙමිහු ගුලිගෙන් කුරි මසෙකතු ගේ හුන් දෙන්න රංගල මවුදු මතක ෆිල්ම් ආවේ හිකතු පෝරු කොත් දෙවනේ ඒ තාස්තු මක්සද
0: හසින් ගෝසගේ දියසෙන් ත මිසෝ රංගල කොත් දෙ මසෙකේ කුයි ओके मैं मित्र लवे काय की गमे हसमी हफ्ता के मूवी बोर्ड शोनी मादन हसिन वरो फावे जेंगे हम हमारा रीत फिल्म है ती हो यानी किस बाला ले बनी वरो फावे जेंगे ए मम्मी फिल्म मित्र लवे काय की गमे शोनी माला फॉर्म में मके वेला अस्सलाम वालेकुम

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: දැන් වරන් හිමේනු අතේ හැම ෆෝන් කොන්ති බාදක ලෝබවි
1: මිෆත නුපුනවි ඔයි වාහකෙන් හිතුගාවෙන්නම දිවිහ එෆ්එම්ගේ සෝෂල් මීඩියාය ඩීඑම් මෙදුවරිකෝ නොත පීඑස්එම් එයා අදි වට්සප්ුන් හතේ තිනෙන් එකේ 6959 නම්බර අල්ගුමිල ෆොනවා තිබෙෆ්රුන්ගේ ති හිතුගේ අඩුතා අල්ගුමිල ඉස්සර දෙන
2: හෙමෙන් ඉල්තිරා
1: කොම්මි අංගාර දුවහෙක්ගේ මෙන්දුර ෆහු දේච්චහායරු හමයිකනි නුවදිහ එකමෙක් හර්ට්ස් දිවෙහෙ ෆෙමෝ

0: ර ගඩ හතුර ගඩ න් ස් ස් නට නුව දිහයක මග හට දිවහ ම් දිව ම මිගඩීක කුරිය මිගෙන්දා ටී ටයිම් රික්ව ෝග මහන් සබන් ගුලා ලේ ම වනි ඉනාය. අස්ලාම ලේකුම් මින
1: වාලකල
0: කියන හාලු
1: හාල ගොට
0: පුඩකො බලි අදිද රෙස්ටු කොල්ල නීතති
1: මිගඩගම ඔතිහම්
0: මියදු නෙප් ලේනය බලිවීම නුණුකුන්න ගොතත්ත එහෙ වනි කියන වනි තිකොළ මූසුම් කුඩුකුඩ කොඹිකොළ විස්සාරවම මේ හාලි
1: වර
0: හුණු ද මේ අරු මේ ස්කූල් බන්ධුවී දොයි අධි බන්ධෙන්නුවේ
1: ගොරාසත් දුම් කන්නක ද බඳුවන්
0: අන්න හ්ත මි ෆෙෂේ හ්තාගෙන
1: එහෙ හස්තාග පුරාස්පතිරෙන්
0: එහෙන්ත ෆෙෂුණු හ්තාගෙන
1: හොමියන් හස්තාමය හොනිරද ආරිිත්තෙන් දැම්ම ල
0: එහ මදි නු ඇති බන්ධු නුවේ ද එබත බන්ධුක ප්ලේනේ
1: තිකොලක්දා සයාගෙන් නොලන අද සාහවා ගොතැන් නොවේකම
0: එහෙන්ත අධි යගී නෙන්නු
1: සිරමිහෙන් නොදවෙන්නකායි නොත් දෙවෙන් කොම්ම ගොටද
0: ඒයි ඩොක්ට්‍ර දක්කාලන්ත
1: මේ කොළදැන් දක්කා දක්කා
0: වානුවනීගුන්ද එහෙම මි කොළ දක්කාල ගන්න ඔති ද ප්ලේන් කොප
1: හදන්දි පූරි අතල් ටෙස්ට තෙරෙන් එම ටෙස්ටෙන් හෙදැනීව නායි කියල දියමැකි දන් තවයිස්තවට
0: තිබුණින් එම ටෙස්ට එක හෙදන මෙ හුරි හා ටෙස්ට ජිහෙන නස්තු හදම්වෙස්ත එහෙම ති දතුරු කොම්මෙම සෙබ ජෙහෙනු කූරම් මෙ කොළ එබුරු අලන් එබ ජිහෙන්නු
1: හෙම් කිරමී හැත්තුුට්ටීයන් නවාතිවීම දෝ
0: අධි ෆයිනල් නුවේ දෝ
1: මේ කොළගේ හතිනතු පුර සදියම එවලෙන්
0: උඳගුවගෙන්දෝ
1: මාදවෙන වරන්න පසහම
0: කොබ ඉනාය ගෙනස්තේන්වී ලවයකි ඉෂ්කු බේනුන් නුමෙවාද බේනුන්ට හාස කොල්ල
1: පහිය දෙම්මි ගඩේග හන්නන අඩෝහන් කුජ්ජ කුජ්ජයි
0: එහම ලව ගෙනස්තේන මිහා හිසාබ වර්බරෂ්කුරියන්ගේ ඉන

0: Hello.
1: ඩිබුණගෙන අක්ව කෙනෙක් එක මක්කවෙස් 34 වීම අක්කොහිතන් ගරන් ඩෙඩිමිබුණ.

අධි එකරේග ෆානු ෆොනු වී එවරෙන්ගේ තෙරෙන් එහෙම් බයිග ගාත විස්මේ එවරෙන්නේ එවරෙන්ගේ තෙරයන් අධි නාන්න බයිකෙ අධි එකලාන්ගේ අජීස් වන්ත හකීම් වන්ත රස්කලාන්ගේ.

විදාළවාශ හමකශවරුම් එකමකුන් තියබෑ මීහුම් ෆිලන්දවා මරු දන්නාශ ෆහ එමරු තියබෑ මීහුන්නා බද්දල් කුරාණකං කශවරෙ දෙන් තියබෑ මීහුන් රද්දු කරවා හුෂී නුෆෙන්න කන්තකායි ෆෙන්න කන්ත දෙනවඩිගම්වා රස්කලාන්ගේ හදුරතශෙ ෆහ ඒරුන් තියබෑ මීහුන් කොංගුලුණු කන්තවගේ ඛබර් තියබෑ මීහුන්නං එකලාන්ගේ අංගවානති.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුළුම් බොනෙතේ නේගේ එතම් ඉහසාසේ
1: මෙහාරු එ කරුණයේ එ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙකකුමති
3: කලා හුදුන් සිපවකින්දා හික්ගෑම වාහකත අසරුකත රාගුතකායකු

රීති අබදුවස් රීති තිය හුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහ එක මෙගහට් දිවහි එෙමු ගන්නේ දෙක් මන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගමත්තා දෙක් බෙත්ත බෙත්ත පනි.

0: ඉන්න ලව එලවයකි වාශ මශයකි නඟ හේ හේ වගුතු හමවි මහේන තිදානේ වෙලෝබින් දිවන කලා
1: බොල කන එකච්ච
0: කලා කලා බොන බලාශ එම්ම ජවා බෙරාය මිවරු විම ලදුගන්න ජහන දො
1: වරවස් බොඩ
0: ලෝබි බගුතු හම විරාජය ගෙම කමුදා ෆන්නානුගේ තරෙ ඒශ්වාන බහිමෙන ඒශ්වාන් ගෙලව
1: යස් හනය එකම හු කියියම් ෆශන් එක සොමේනි
0: ලෝබිවාති එකන හැඹුන්න ශහුවන් එගේ නෑස්ලු මස්සලෙන් තීරෙස් වෙදාන කමෙන් හම එ එම්ම ජවාබෙන් අධි කිරියා තිදමු නෙවස් අමිල්ල ලවේ වීම රෙඩි
1: හි

0: TVFM නුවදි හේක මෙබහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත ලවතකේ
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් TVFM ගේ මෙ හැන්ඩි බයි ලවත කොමස් පෙනි
2: කෙලි ගොන් ෆිල්ම නුනේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ව දෙනුමුග අබදුවස්